0: මේ තීක්ෂණ තම වහදේ බාහිර මත සිරිත තින්පල් නෝ මේ බල අපේත ජවත සෞදි බාකුම්ලා සිනේම පූජා වත්කින් විසන්
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනවා. නෝ මේ බල අපේතකවත සෞදි බාකුම්ලාසේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝ නිසා ඉමසිනා එම ගියයිද නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මෝසු බයිතා.